හබද පව් පංජන ජමකාල් නිකංජන හර්ෂේ තීලිව ලායි හර්ෂ මුකුදාතා ගුරු මුකුජාතා සෑජේ රයා සමායි පගතා කා පෝජන හර නාම්නේ.